0: අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් දෑබර අසන්නනි. අදත් ඔබ මේ සුපුරුදු තේමාව අදිනත් සමග එක්වන්නේ ෆොරිබීගුවන් ඉදිරියේ ශ්‍රී ලාංකේය කණ්ඩායම සති මැද බදාදා ඔබ වෙතගෙන එන තවත් සඳැල්ල වැඩසටහනක් සමගින්. අද 2026 අගෝස්තු මාස 12 වන බදාදා අපි තව විදිහකට කිව්වොතින් එක්ක ඩේ. ඔගොල්ලෝ හැමෝම දන්නවා මම හිතන්නේ එක්ක ඩේ කියන්නේ මේ බ්‍රිස්බන් සිටි කවුන්සිල් රීජන් එකේ පබ්ලික් හොලිඩේ එකක්. ඉතින් මම හිතනවා අපේ අසන්නන්ගෙන් සෑහෙන පිරිසක් අද දවස විවේකීව ගත කරන්න ඇති කියලා තමන්ගේ ගෙදරට වෙලා. ඉතින් අද වැඩසටහන ඉදිරිපත් කරන මම ලලිත් කීර්තිරත්න, ඒ වගේම අද මාත් සමග එකතු වෙන සුපුරුදු පරිදි හර්ෂ වැඩසටහන ඉදිරිපත් කරන්න. ආයුබෝවන් හර්ෂ.
1: ආයුබෝවන් ලලිත්.
0: ඒ වගේම අද අපේ තාක්ෂණික ශිල්පී විදිහට ඉන්නේ සඳුන් සඳුන් සිල්වා. ආයුබෝවන් සඳුන්. ඔය ඉතින් අද වැඩසටහනේ අපි මොනවද ඉදිරිපත් කරන්න කියලා අපි පුංචි මතක් කිරීමක් කරොත්, අද අපි විශේෂ ආරාධිත අමුත්තෙක් ගෙන්නලා තිනවා සජීවී කතාබහකට මැදිරියට. අපි කවුද කියලා ඒ කවුද කියලා අපි ඔබට තව නුඹ වේලාවකින් හඳුන්වලා දෙන්නම්. ඒකම මම හිතන්නේ හර්ෂ කතා කරන ලෑස්ති වෙලා තිනවා. මේ දවස්වල අපි කවුරුත් ඕස්ට්‍රේලියාව වගේම ලංකාවෙත් අත්විඳින මේ කාලගුණික විපර්යාසයට හේතු වෙච්ච එල් නිනෝ සංසිද්ධිය ගැන. ඉතින් ඒ කතාබහට එක් වෙන්න කලින් මම හිතුවා මේ හර්ෂ අපි අද එල් නිනෝ ගැන කතා කරන නිසාම මේ වැස්සට සම්බන්ධ ගීතයකින් වැඩසටහන ආරම්භ කරන්න. මේ ගීතය සුනිල් ශාන්ත මහත්මයා ගායනා කරන, ඇත්තටම තනුසා සංගීතයත් සුනිල් ශාන්ත මහත්මයාගේමයි, වලාකුලින් බැස කියන ගීතය. ගීතයේ පද රචනය ආරිසන් නහබුදු ශූරින්ගේ.

0: ඔවසන්නනි අපි කලින් මතක් කරා වගේ අද අපි විශේෂ ආරාධිත අමුත්තෙක්ට අද මේ මැදිරියට එන්න ආරාධනා කළා. අපි නමින් කතා කරනනම් ඔහු ඉසුරන්ත මාධව වනිකසේකර වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක්. අයිබෝන් මාධව.
1: අයිබෝන් ලලිත්.
0: මම වත් කලින් කතා කරද්දී ඇත්තටම මේ මම කතා කරවට මාධව කියලා. හැබැයි මාධව කියන්නේ වාගේ මේ මිඩල් නේම් එක. මම හැබැයි මං ඒ නම කතා කරට අකමැත්තක් නැහැ කියලා මං හිතනවා.
1: ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ඉතින් ඔබ බ්‍රිස්බන් නුවරට තවමත් අලුත් එක්කෙනෙක්. ඉතින් මේ කතාබහට ආරම්භයක් විදිහට මම කැමති මේ ඔබේ සාමාන්‍ය තොරතුරු, ලංකාවේ පදිංචිය, පාසල් අධ්‍යාපනය වගේම ළමා කාලය ගැන වගේම ඔබේ පෞලේ විස්තර ටිකකුත් අපේ අසන්නවෙන් ඉදිරිපත් කරනවා.
1: ඔව් මම මුලින්ම මා ඉගෙන ගත්තු පාසල් ගැන කතා කරන්නම්. මම පිළියන්දල මධ්‍ය විද්‍යාලෙන් තමයි ඉගෙන ගත්තේ. එතකොට ඊට කලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ ඒ ලෙවල් කරන්න උත්සාහ පෙළ කරන්න මම ගල්කිස්ස චාල්ස් තෝමස් විද්‍යාලයට ගියා. එතකොට මගේ පදිංචි ඇත්තටම පිළියන්දල. එතකොට පවුලේ ඉන්නේ මම, පියා සහ මල්ලිකෙනෙක් ඉන්නවා මට. එතකොට මගේ පාසල් වලින් ගත්තු පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සහ පිළියන්දල ප්‍රදේශයේ තමයි අතර මගේ අර
0: ළමා කාලේ
1: ගොඩක් මගේ ගෙවුනේ. ඉතින් එහෙම තමයි මගේ විස්තර.
0: ඔව් මේ ඉතින් දමං ඊළඟට හවතින් දැන් ඔබට ඕස්ට්‍රේලියාවට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද? ඔබට දැන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබට විශේෂ අරමුණක් බලාපොරොත්තුවක් තිබුණාද?
1: මෙහෙමයි, දැන් මගේ වයිෆ්ට PhD opportunity එකක් හම්බුණා QUT University එකේ. එතකොට ඒක ස්කෝලර්ෂිප් එකක්. එතකොට ඒකත් එක්ක තමයි මම ඕස්ට්‍රේලියාවට එන්නේ වයිෆ් එක්ක. එතකොට මගේ රැකියාව පොඩ්ඩක් නවත්තලා ඉතින් PhD එක කියන ලොකු අවස්ථාවක්. ඉතින් ඒක හින්දා තමයි අපි ඕස්ට්‍රේලියාවට බ්‍රිස්බේන් වලට ආවේ ඇත්තටම.
0: ඔව් මේ වයිෆ් ගේ නමත් කියන්න කැමති නම්.
1: එයා සෙනිය අවිෂ්කා.
0: හොඳයි. ඉතින් ඔබ වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. ඒතර දැන් ඉංජිනේරු විෂය තෝරගන්න ළමා කාලේදීමක් හරි එහෙම විශේෂ පෙළඹීමක් හරි මොකක් හරි කැමැත්තක් තිබුණද නැත්නම් ඇයි ඔබ ඉංජිනේරු ක්ෂේත්‍රයට එන්න කල්පනා කළේ?
1: මගේ තාත්තා වැඩ කළේ සයිට් එක සුපර්වයිසර් කෙනෙක් විදියට. එතකොට ওই පොඩි කාලේ ඉඳන්ම සමහර කාලවල මමත් යන ওই සයිට් වලට කිවල් වලට යනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලනවා. ඒකත් එක්ක පොඩි ආසාවක් තිබ්බා සිවිල් ඉංජිනේර පැත්තට, ඒ ෆීල්ඩ් එකට. එතකොට ඊට පස්සේ යුනිවර්සිටි එකට ගිහිල්ලා, මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ. එතකොට මේ පැත්තෙන් ඉදිරියට යනවා කියලා මම හිතාගත්තා. ඉතින් එහෙම තමයි මේ පැත්තට ආවේ.
0: හොඳයි, මම හිතන්නේ ඒක පුංචි කාලේ ලැබිච්ච අත්දැකීම. ඒකට මම හිතන්නේ ඉංජිනේරු විෂය තෝරගන්න පෙළඹවීම කරන්න ඇති කියලා. එතකොට දැන් අපි තව විශේෂයෙන් කතා කරමු. දැන් ඔබ චෙස් ක්‍රීඩාවට විශේෂ ඇල්මක්, දක්ෂතාවයක් තියෙනවා දක්වනවා. එතකොට දැන් ඒක පටන් ගත්තේ කොහොමද?
1: ඒක පටන් ගත්තේ දැන් මම 4 වසරේදී 5 වසරේදී විතර තාත්තත් එක්ක දාම දින පුරුදු වෙලා හිටියා. එතකොට ලොකු දාම් බෝඩ් එකක් ගෙනල්ලා අපි දෙන්න අදිනවා. ඊට පස්සේ තාත දිනනවා හැම වෙලේම. ඊට පස්සේ මාමා දවසක් ඕක දැකලා කිව්වා චෙස් කියලා ස්පෝට් එකක් උත් තියෙනවා, එයා ඒකට කැමතියි කියලා. එතකොට එයා ඒක පෙන්නුවා, මෙහෙම බෝඩ් එකක් තියෙනවා, එක එක දැන් එක එක එක එක එක ෂේප් වලට ඉන්න. එතකොට ළමෙක් විදිහට මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ පිළියන්දල සෙන්ට්‍රල් එකට ගියන් පස්සේ ඒකෙත් තියෙනවා ස්පෝට් එකක් විදිහට චෙස් තෝරගෙන කරන්න පුළුවන්. එතකොට මම එතනින් තමයි චෙස් වලට අවතීර්ණ වුණේ. එතකොට පදනම වැටුනේ අර තාත්තා මාමත් එක්ක ඒ පොඩි කාලේ ගත කරපු කාලෙන් තමයි.
0: ඔය එතකොට දැන් දැන් අපි දැන් ඉංජිනේරු විෂය හදාරන ගමන් දැන් ඒ කාලෙදිත් ඔබ චෙස් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියට දිගටම?
1: ඔව් දැන් එතකොට ඇත්තටම දැන් කැම්පස් එකේදී එක එක ස්පෝර්ට් ඉවෙන්ට්ස් තියෙනවා. එතකොට ඔයගේ තියෙන එක ඉවෙන්ට් එකක් තමයි චෙස්. එතකොට ඒකට අනිවාර්යයෙන්ම මම සහභාගී වෙනවා. අපි ටීම් එකක් හදාගෙන යනවා. සහ කැම්පස් එකේදී මම චෙස් ක්‍රීඩාවක් වශයෙන් කළා. එතකොට අර චෙස් කියන එක අතෑරියේ නැහැ. දැන් 6 වසරේදී මම ස්පෝර්ට් එකක් විදිහට චෙස් දිගටම කරන් යන පටන් ගත්තයින් පස්සේ ඒක අර ජීවිතේ එකංගයක් වගේ තමයි. දිගටම මම තාමත් කරනවා.
0: මම හිතන්නේ ඒක මේ ඉතාම වැදගත් දෙයක්. මොකද දැන් අපි ගොඩක් අට ලංකාවේ අධ්‍යාපන ලැබනකොට අපි ගොඩක් අට ෆෝකස් කරන්නේ ඇකඩමික් දේවල් වලට විතරයි. එතකොට එක පැත්තකින් වෙන හානියක් තමයි කවුරු හරි ළමයෙක්ට සහජ කුසලතාවයක් තියෙනවා නම් වෙන දෙයකට ඒක සංගීතය වෙන්න පුළුවන් ක්‍රීඩාව වෙන්න පුළුවන් නැත්නම් නර්තනය වගේ දෙයක් වෙන්න පුළුවන් හැබැයි අපි අර ඇකඩමික් මේ දේ ගැන විතරක් ෆෝකස් කරන් ගොඩකට ඔක පේරන්ට්ස්ලගෙන් වෙන වැඩ එහෙම නැහම වෙන්නේ අර ළමයාට ඒක අතහැරෙනවා අනිත් එක දැන් එහෙම වෙන්න එක හේතුකුත් තියෙන ලංකාවේ මොකද ලංකාවේ ඒ අනිතංශ වලින් ඉස්සරහට යන්න තියෙන ඔපචුනිටිස් අඩුයි. හැබැයි ඔය වෙනස තේරෙන මෙහෙට ආවහම දැන් හැමතිස්සම මම දැකපු දෙයක් තමයි අපිට අපේ ප්‍රධාන ධාරාවට අමතරව විශේෂ අපි කැමති නැත්නම් අපි දක්ෂ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක සෑහෙන ප්‍රයෝජනයක් මෙහෙදී. ඒක සංගීතය වෙන්න පුළුවන් නැත්නම් වෙන භාෂාවක් වෙන්න පුළුවන් ක්‍රීඩාවක් වෙන්න පුළුවන් ඒවට හම්බෙන මේ අවස්ථාවන් වැඩි. ඒතකොට දැන් කෙනෙකුට ඒක එක විදිහට හොබි එකක් විදිහට කරන්නත් පුළුවන් එහෙම නැතිනම් යම් කිසි විදිහට අමතර ආදායම් මාර්ගයක් විදිහට කරන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. මම හිතන්නේ ලංකාවේ හැබැයි මේ තත්ත්වය දැන් වෙනස් වෙගෙන යනවා කියලා මම හිතනවා. ඔව්. ඉස්සරට වඩා ඉතින් ඒක හොඳ ධනාත්මක ලක්ෂණයක්. ඉතින් මේ සඳුන් අපි මම හිතන්නේ ගීතයක් අහලා අපි මේ අපි නොදන්න චෙස් ගැන තමයි දැන් කතා කරන්නේ.

0: ඔව් නදීක ජයවර්ධන ගායනා කළ ඒ ගීතේ පද සහ තනුව රුක්ෂාන් මාග්ගෙන් සංගීතයේ රංග දසනායක. අතර මේ ගීතයට කැමති කියලා මේ ගීතය තෝරලා දුන්නේ මේ අද අපේ විශේෂ අමුත්ත මේ මාධව. ඉතින් මම කැමති මාධවගෙන් අහන්න මේ විශේෂ හේතුවක් තිබුණද කියලා මේ ගීතයට කැමති වෙන්න.
1: මෙහෙමයි, දැන් මගේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තේ ඇත්තටම පාසල් කාලය පිළියඳ මේ සෙන්ට්‍රල් එකේදීම තමයි. එතකොට ඉතින් ඒකත් එක්ක ඉතින් මේ සින්දුවට ඉතින් මගේ කැමැත්තක් තිබ්බා. ඒක මතක් වුණා හින්දා තමයි මම ඇත්තනම
0: මේට අලුත් ගීතයක් මම හිතන්නේ.
1: ඔව් කලින් නදීකසේ ගීතය. එතකොට අපි බැඳෙන් පස්සෙත් මුලින්ම මේ බලන්න ගිය ප්‍රසංග වලින් එකක් තමයි එලිජන්ස් කියලා ප්‍රසංගයක් තිබ්බා. ඒකේ ඒතොර නදීකස කසුන්ස කටි හිටියේ. ඒතොර ඒ සින්දු වලින් එකක් තමයි ඉතින් ඔය.
0: මෙතන රංග දසනායක කියන්නේ මම හිතන්නේ සරත් දසනායකගේ පුතා එහෙම සම්බන්ධයෙන්
1: දන්නානේ.
0: හොඳයි, ඉතින් අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ මේ අපි නොදන්න චෙස් ගැන මේ මාධවගෙන්. ඉතින් මම දන්නවා දැන් ඔබ බ්‍රිස්බේන් වලත් චෙස් ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඉතින් අපිට ඒ ගැන පොඩි විස්තර කියන්න ඔබ මොනවද කරන්න කියලා.
1: ඇත්තටම මම බ්‍රිස්බේන් වලට ආවයින් පස්සේ මේ පළවෙනිම දවසේ බැංකු කාඩ නම්ම නම් ෆෝන් නම්බර්ස් ටික හදාගත්තාම පස්සේ මුලින්ම කළේ මෙහෙ චෙස් තියෙනවද කියලා හොයපේක. චෙස් ක්ලබ් මොනවද තියෙන්නේ කියලා හොයලා මම කළේ මේවට CV දැම්මා. මම ලංකාවේ චෙස් කරලා තියෙනවා, මම ලංකාවේ කෝච් කරලා තියෙනවා කියලා CV දැම්මා. ඊට පස්සේ එක ක්ලබ් එකකින් කතා කළා මට. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මෙහෙ බ්ලූ කාඩ් එක හදාගන්න, ඒගොල්ලෝ කව වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට ඒ ක්ලබ් එක යටතේ මම වැඩ කරන්නේ. ඒසර මම මෙහෙදී කරන්නේ දැන් ඉස්කෝලවල ක්‍රීඩාවක්, මෙහි ඉස්කෝලවල ගොඩක් ඉස්කෝලවල ක්‍රීඩාවක් විදිහට චෙස් තියෙනවා. එතකොට මම කරන්නේ ඉස්කෝලවලට අර ක්ලබ් එක රිප්‍රසන්ට් කරලම යනවා ඉස්කෝලවලට. ඒතර ඒ ඉස්කෝලවල ළමයින්ට චෙස් ක්‍රීඩාවක් විදිහට උගන්වන එක තමයි මම කරන්නේ. සහ අමතරව මෙහි තියෙන ටූර්නමන්ට්ස් වලට මම සහභාගී වෙනවා, ආබිට් කරන්න මම සහභාගී වෙනවා. එතකොට ඒ වගේ ක්‍රියාකාරකම් වල තමයි මම නියත වෙන්නේ මේ දවස්වල.
0: හොඳයි, එතකොට මේ දැන් පාසල් වල දැන් ගොඩක් වෙලා ඔබ මම හිතන්නේ කතා කරන්නේ මේ ප්‍රයිමරි ස්කූල් ගැන වෙන්න ඕන. දැන් ඒ පන්ති වල ළමයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ගේ උනන්දුව ඒ වගේම ඔවුන්ගේ දක්ෂතාවය කොහොමද මේ චෙස් ක්‍රීඩාවට?
1: මම වැඩ කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5 ඉඳන් 12 වගේ වයස්වල ළමයි. මෙහි විදිහට කිව්වොත් ප්‍රෙපීස්ලා සහ ඉයර් 6 ඉයර් 5 වගේ කට්ටියත් එක්ක මම වැඩ කරන්නේ. එතකොට චෙස් කියන්නේ ඇත්තටම මෙහි ටිකක් පාසල් ළමයි අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. මොකද වාට ඕන වයසකින් පටන් ගන්න ඒක කරන්න පුළුවන් ක්‍රීඩාවක් නේ. දැන් ගොඩාක් ක්‍රීඩාවල එහෙම නැහැ නේ. දැන් වාට පිටමු ක්‍රිකට් ගහන්න ඕන නම් පොඩ්ඩක් බෝලයක් දාන්න, බැට් එක හැන්ඩල් කරගන්න පොඩි ෆිසිකල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. දැන් චෙස් වලට එහෙම අවශ්‍ය නැහැ නේ. එතකොට ඒ හින්දා ළමයි අතර පොඩ්ඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් චෙස් කියන්නේ. ලංකාවේ තත්ත්වය ගත්තත් එහෙමයි. එතකොට චෙස් ඒ වයස්වල ළමයි අතර සෑහෙන ජනප්‍රිය ක්‍රීඩාවක්.
0: එතකොට චෙස් කියන්නේ බෝඩ් ගේම් එකක්. එතකොට දැන් අපි මේ අනිකුත් බෝඩ් ගේම්ස් වගේ අපි තුමු දැන් කරම් නැත්නම් දාන් අදින වගේ එකක් ගත්තොත් දැන් ඒවත් සම්බන්ධව දැන් මේක හොඳින් ප්‍රගුණ කරන්න එහෙම කොත් සාජ හැකියාවක් තියෙන්න ඕනද? එහෙම නැතිනම් ඒක ක්‍රීඩා කිරීමෙන් කෙනෙකුට හම්බ වෙන්න පුළුවන්. දැන් අපි දන්න දැන් ඕනම් ක්‍රීඩාවකින් අපිට ජයග්‍රහණය කරන් සතුටක් හම්බ නැත්නම් ඒ සම්බන්ධ වීමෙන් සතුටක් ලැබෙනවා. ඒ අරෙන්න මේක මොලේ වර්ධනයට විශේෂයෙන් ඒ වයස ළමයින්ගේ මොලේ වර්ධනයට එහෙනම් අර අපි කියන්නේ මේ thinking power ඒ වගේ දෙයකට මොකක් හරි බලපෑමක් කරන්න පුළුවන් විදිහේ ක්‍රීඩාවක්ද?
1: ඔව්, චෙස් වල එහෙම බලපෑමක් තියෙනවා. නමුත් මේකට අර සහජයෙන් තිබිය යුතු දක්ෂතාවයක් කියලා එකක් එහෙම අවශ්‍ය නැහැ. දැන් මම ලංකාවෙත් කෝචින් කරලා තිනවා, මෙහෙත් කරන මට අත්දැකපු දෙයක් තමයි ගොඩක්ම ඔය දැන් ළමයි කැමැත්තෙම චෙස් වලට එනවා. සහ පේරන්ට්ස්ලාත් චෙස් වලට යන පොඩි පුෂ් එකක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඇතුලේ ශිෂ්‍යත්වර කලින් 3 ශ්‍රේණි 4 ශ්‍රේණි ළමයිට එහෙම එක අවසර ඉදන්ම ලොකු පුෂ් එකක් තියෙනවා. ලංකාවේම චෙස් හරි ජනප්‍රිය දැන් ඒ වයස් කාණ්ඩවල. හේතුව තමයි ඒගොල්ලෝ පේරන්ට්ස්ලා මේ ඒගොල්ලෝ දැන් දන්නවා, රිසර්ච් කරලා තියෙනවා, හැමෝම ප්‍රසිද්ධ වෙන චෙස් වලින් බ්‍රේන් ඇක්ටිවිටි එක වැඩි වෙනවා කියන. ඒතර ඒකේ ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන ඒගොල්ලෝ ළමයි වගේ චෙස් ක්‍රීඩකේ විදිහට ඉස්සරහට යන නෙමෙයි, අර ස්කිල් ටික හදාගන්නයි මේ අරමුණින් තමයි චෙස් ක්‍රීඩාවට ළමයින් යොමු කරන්නේ.
0: ඔව්, මේ හැබැයි දැන් මම මට තියෙන පුද්ගලික අත්දැකීමක් තමයි දැන් ඔය වයස් කාණ්ඩේ ළමයි දැන් දැන් උදාහරණ විදිහට ගත්තොත් කැරම් ක්‍රීඩාව. ඒ වයසේදී ඒක දැන් අර වැඩිහිටි කෙනෙකුට වැඩිය පුදුම විදිහට දක්ෂයි ඒගොල්ලෝ. හැබැයි ඒක එක්තරා මේ වයසකට ආවට පස්සේ ඒක ටග් ගාලා ඒක නැති වෙලා යන ගතියක් තියෙනවා. ඊට පස්සේ දැන් මම අතර මම පුංචි කාලේ අතර මම සාම තරුණ වයසේ දැන් පුංචි ඇත්තක සෙල්ලම් කරද්දී ගොඩක් අර මම පරදිනවා. කරම් මේ කරද්දී දැන් සමහරට අපිට විශ්වාස කරන්න බැරි තරමට පොඩි ළමයි හරි දක්ෂයි. හැබැයි ඒක දිගටම තියෙන්නේ නැහැ. ඒක කාලයක් ගියාට පස්සේ ඒක එකසරම එක ඩ්‍රොප් වීමක් වගේ වෙන මොකක් හරි එකට විශේෂ හේතුවක් තියෙනවා.
1: මෙහෙමයි දැන් පොඩි කාලේදී ළමයින්ගේ ෆෝකස් එක බෙදිලා යන අංශ නැහැනේ. දැන් අපි හිතමු දැන් වැඩිහිටි කෙනෙක් ගත්තොත් එයාට වෙන වෙන ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. දැන් කරන්නේ කොහොමද? ඊට පස්සේ පවුලේ ළමයි ඉන්නවනේ, ඒගොල්ලන්ට සලකන්නේ කොහොමද? එහෙම අම්මා තාත්තාගෙන බලන්න ඕනේ. එහෙම දැන් පොඩි කෙනෙක් ගත්තොත් එහෙම විශේෂයෙන් අවුරුදු 5-12 වයස් වල ඇත්තට ජනප්‍රිය වෙන හේතුව තමයි ඒගොල්ලන්ට හිතන දේවල් නැති වෙලදී සෙල්ලම් කරන්න
0: සම්පූර්ණ අවධානය ක්‍රීඩාවට
1: යොමු කරන්න
0: පුළුවන්. ඒතර දැන් මේක අපි දැන් කලින් කතා කරා මේ මේකටම සම්බන්ධයි. මේ දැන් අපි නිකන් සාමාන්‍ය වහරෙන් කියනවනේ මේ අපි නොදන්න චෙස් කියලා මොකක් හරි ඒක කියනවද පොඩි ඉංගියක් දෙනවද මේ චෙස් හැමෝටම සෙල්ලම් කරන්න බෑ කියලා වගේ?
1: නෑ නෑ එහෙම නෑ. දැන් මොකද දැන් ලංකාවේ වගේ මෙහෙත් සමහර දරුවෝ එනවා ඒකලට එක එක මානසික ආබාධ තියන අය ඉන්නවා. මේ ADHD තියන අය ඉන්නවා, ඔටිසම් වගේ තත්ත්ව තියෙනවා. ඊට පස්සේ වෙන මානසික වෙන පවුලේ කාට හරි මානසික ආබාධ තියෙද්දී සමහරක් වෙලාවට දෙමව්පිය බයයි මේ දරුවටත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වේද කියලා. එතකොට ඒගොල්ලෝ චෙස් වලට වෙනවා චෙස් වලින් මොකක් හරි සහනයක් සැලසෙයි කියලා හිතලා. එතකොට මම හිතන්නේ ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ.
0: මොකුත් නැහැ.
1: නෝ.
0: ඒකනේ මම නිකන් ආපු කතාවක් වෙන්න පුළුවන්.
1: ඔව් මොකද දැන් උදාහරණයක් කියන්න දැන් ලංකාවේම උගන්නද්දී ඔහොම ප්‍රශ්න තියෙන ළමෙක් ආවා. එතකොට ඒ ළමයා චෙස් පටන් ගත්තේ අගෝස්තු මාසයේ ඒ අවුරුද්දේ. නැ මේ මාසේ පටන් ගත්තේ. හැබැයි අගෝස්තු වෙද්දී ඒ ළමයා සමස්ත ලංකා මට්ටමේ සෙල්ලම් කරනවා ඒ ළමයාගේ වයස් කාණ්ඩේ. එතකොට ඒක පුදුම
0: මාස කිහිපයක
1: ප්‍රෝග්‍රස් යන්නේ. එතකොට ඇත්තට මෙහෙම විශේෂ හැකියාවක් ඕනේ නැහැ. ඉස්තෝන්ගේ නම් ටික දැනගෙන යන විදිහ හඳුනගත්තාන් පස්සේ ඔයාට ඔයාගේ විදිහට ක්‍රියේටිව් වෙන්න පුළුවන් චෙස් වල. ඒක තමයි මම දකින්නේ. දැන් කැරම් වල එහෙම දැන් වෙන බෝඩ් එකක් ගේම් එකක් ගත්තොත් ඒක එකම විදිහකට රූල් සෙට් එක තියෙන එකම විදිහට ප්ලේ කරන්න ඕනේ. චෙස් වල ඔයා බේසික් ටික ඉගෙන ගත්තාන් පස්සේ ඔයාට ඔයාගේම විදිහකට සෙල්ලම් කරන්න පුළුවන්.
0: මම හිතයි ඒක වැදගත් පොයින්ට් එක.
1: ඔව්.
0: ඔසන්ද මම හිතන්නේ අපි තවත් ගීතයකට ගිහිල්ලා අපේ කතාබහ දිගටම කරගෙන යනවා.

0: 4EB FM, the voice of many languages, the multicultural message in Southeast Queensland.
1: උමාදෝ ඉතින් අපි නැවතත් අපේ කතාබහට එක්වෙමු. ඉතින් ඒ ගීතේ යන වෙලාවේදී ඇත්තටම අපි වෙච්ච කතාබහදී විශේෂ මේ තොරතුරු දැනගන්න හම්බුණා මේ චෙස් ක්‍රීඩා කිරීමෙන් ලැබෙන විශේෂ වාසිය ගැන. ඔබට පුළුවන් දෙයක් දැන් කතා කරන්න.
2: ඔව් මෙහෙමයි. දැන් චෙස් වල තියෙනවා ඉන්ටර්නැෂනල් රේටින් එකක්. මේ ඔස්ට්‍රේලියාවට අදාළව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තියෙන ක්වීන්ස්ලන්ඩ් රේටින් එකක්. එතකොට ඔයා චෙස් ප්ලේ කළා ඔයා තරගාවලෙකදී ටූර්නමන්ට් එකදී ඔයා රේටඩ් ප්ලේ කෙනෙක්ට කියන්නේ ඒ රේටින් එක දැනටමත් තියෙන ප්ලේ කෙනෙක් පරද්දුව එහෙම කළා එහෙම තියෙනවා තව කන්ඩිෂන් තියෙනවා මිනිමම් මෙෂ් ගානක් මෙච්චර ප්ලේ කරන්න ඕනේ එහෙම ඒ කන්ඩිෂන් ටික සපුර ගත්තොත් ඔයාලට රේටින් එකක් ඕපන් වෙනවා සහ ඔයා ඉදිරියේදී ප්ලේ කරන ටූර්නමන්ට් අනුව ඒ රේටින් එක වැඩි වෙනවා අඩු වෙනවා වෙනවා එතකොට මෙහි සහ ලංකාවෙත් ඔය රේටින් එක අපිට තව ඉස්කෝලකට යනකොට මේ අපේ ළමයාට මේ රේටින් එක තියෙනවා කියන එක ප්ලස් පොයින්ට් එකක් විදියට පෙන්වන්න පුළුවන්.
1: ඒක විශේෂ දක්ෂතාවයක්.
2: විශේෂ දක්ෂතාවයක් විදියට. එතකොට ශ්‍රී ලංකාවේ දැන් ශිෂ්‍යත්වයට ඒ කියන්නේ ඔය අවුරුදු 5 11 වගේ sorry අවුරුදු ඒ වයස් කාණ්ඩවල ළමයි අතර මෙහෙත් ජනප්‍රිය වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි රේටින් එක අදා ගන්න පුළුවන් අඩු වයසින්ම. මොකද මේක ෆිසිකල් ගේම් යන්නේ බෝඩ් ගේම් එකක්. එතකොට අනිවාර්යයෙන් රේටින් එක අදා ගන්න පුළුවන්. එතකොට ඒක මම පෙන්නලා තව ඉස්කෝලකට යනවාට චාන්ස් එකක් හදාගන්න පුළුවන්. එහෙම කියපු ළමයි මම ගොඩක් දන්නවා ලංකාවේ ගොඩක් ළමයි දන්නවා එහෙම. ඒ සමහර කලා ශිෂ්‍යත්වයට වෙන හොඳ ඉස්කෝලකට යන ලකුණු මදි. නමුත් අර චෙස් රේඩින් එක පෙන්නලා හොඳ ඉස්කෝලකට යන චාන්ස් එක තියෙනවා. ඒ වගේ.
1: ඔව් මම හිතන්නේ ඒක විශේෂ මේ කාරණාවක් මොකද සමහරට ඇකඩමික් පැත්තෙන් එච්චරටම අපිට දැන් තරඟ කරන්න බැරි මට්ටම හිටියද හැබැයි ওই විශේෂ දක්ෂතාවයක් පෙන්වනවා නම් ওই ක්‍රීඩාවෙන් එතකොට ඒ ආයට ඒ ඔපචුනිටි එක මේ ඕපන් වෙන එක ලොකු දෙයක් මම හිතන්නේ.
2: ඒ වගේ. අනික චෙස් වලදී ඒක හදාගන්නත් ලේසි මොකද චෙස් කියන්නේ ඔයාලට තනියෙන් ප්ලේ කරන්න පුළුවන්. තමන් මත විතරයි තියෙන්නේ. දැන් ෆුට්බෝල් වගේ ගත්තොත් එහෙම ඔයාලට ටීම් එකක් එක්ක මේ වෙනවා.
1: ඔව් ඒක අනිත් මම හිතන්නේ දැන් ඔයා කලින් කතා කරා වගේ මේ වෙන ක්‍රීඩාවක් ක්‍රීඩා කරන අපිට දන්න අපිට මේ ෆිසිකල් ෆිට්නස් කියන කෝණ.
2: ඔව්.
1: හැබැයි මම හිතේ චෙස් වගේ එකදී ඒක බලපාන්නේ
2: නැහැ. නෑ.
1: උස මහත එමුකුත් බලපාන්නේ නැහැ බ්‍රේන් එක තමයි බලපාන්නේ. ඒක නිසා මම හිතන්නේ එක ගොඩක් දෙනෙකුට හිතන්න හොඳ කාරණාවක්. ඉතින් දැන් ඔබ මේ දැන් ඔබ ලංකාවේ චෙස් ක්‍රීඩා කරලා තියෙනවා කෝචින් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා චෙස් කෝචින් කරනවා දැන් මේ සංසන්දනයක් කරුවා තියෙන ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ මේ ක්‍රීඩාව කෙරෙන විදිය කොහොමද කියලා.
2: ලංකාවේ ඔස්ට්‍රේලියාවේ චෙස් වෙනස් ඇත්තන විදි දෙකක් තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ අර සංස්කෘතියෙන් දෙකේ තියෙන වෙනස. දැන් ලංකාවේදී අපි චෙස් උගන්වනකොට ළමයිත් එක්ක හරිම ක්ලෝස් සමීපයි ගුරුවරයා ළමයි එක්ක හරි ක්ලෝස්. එතකොට දැන් ලංකාවේදී පේරන්ට්ස්ලා සෑහෙන පුෂ් එකක් දෙනවා චෙස් විතරක් නෙමෙයි වෙන ඒ වෙනුවෙන් සෑහෙන පුෂ් එකක් දෙනවා. මම මෙහෙම කිව්වොත් අපි ගමු ලංකාවේ ඉන්න හතර වසරේ ළමෙක් අවුරුදු 10ක ළමෙකුයි මෙහි අවුරුදු 10ක ළමෙකුයි අරන් එකට තියලා චෙස් ගේම් එකක් තිබ්බොත් මම කියනවා ලංකාවේ ළමයා දිනන්න සෑහෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා සහ එයාගේ IQ ලෙවල් එක වැඩි වීමේ සෑහෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ හේතුව අර පුෂ් කරන පුෂ් කිරීම. නමුත් අපි ඩිසිප්ලින් අතින් ගත්තොත් මෙහි ළමයාගේ ඩිසිප්ලින් එක හොඳයි. එතකොට ඒකට හේතුව තමයි දැන් මෙහි වුණත් අපි පන්තිවල උගන්වද්දී අපි චෙස් තමයි උගන්වන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන් ළමයාගේ බිහේවියර් එක මැනේජ්මන්ට් බිහේවියර් මැනේජ්මන්ට් කියන එක අංක එක. අනිවාර්යෙන් බිහේවියර් එක තමයි බිහේවියර් එක සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අපි ඒක තමයි ඇඩ්‍රස් කරන්න ඕනේ. චෙස් උගන්වන එක අංක දෙක. ඒතකොට ලංකාවේදී එහෙම නෙමෙයි ලංකාවේදී පේරන්ට්ස්ල බලන්නේ මේ මොනවද උගන්වන්නේ එහෙම. ඩිසිප්ලින් එක බිහේවියර් එක ගැන අවධානය යොමු කරනවා අඩුයි. සහ දැන් ලංකාවේ අනික දැන් තීරණ ගුටි බැට දීලා හරි අදා ගන්නනේ හදන්නේ. දැන් මෙහි එහෙම නැහැ. මෙහි අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි වෝඩින් එකක් දෙනවා සහ අපි ගෙදරට ඊමේල් එකක් කරනවා මෙහෙම ළමයාගේ ප්‍රශ්නයක් තියෙනවා. එච්චර. ඒතර ගෙදරින් තමයි ඒක හෑන්ඩල් කරන්නේ.
1: ඔව් මම හිතන්නේ දැන් මම දැකපු විශේෂම දෙයක් තමයි මේ දැන් අපි දන්නවා දැන් ලංකාවේ විභාගවලදීත් ඔය ක්‍රීඩා වගේ දේවල්වලදී තියෙන තරඟකාරීත්වය වැඩි. හැබැයි මෙහිදී ගොඩක් දේවල් විශේෂයෙන්ම පුංචි ළමයින්ගේ ක්‍රීඩාවන් විතරක් නෙවෙයි අතන සංගීතය වගේ දේවල් වලදී වුණත් තරඟය කියන එක පුළුවන් තරම් අඩු කරන්න මහන්සි කරනවා. මට දැන් හොඳම උදාහරණ තමයි අතන දැන් මගේ පුතාලා දෙන්න පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කරා. ඒතරද දැන් මේකේ තියෙනවා ලෙවල් 1 2 3 කියලා තියෙනවා. පුංචිම ලෙවල් වලදී දැන් සීමිත පන්දු අර තරඟ තියෙන්නේ ඕවර් 20ක් වගේ. එතකොට දැන් මැච් එක ඉවරනට පස්සේ ළමයි ආවිල්ලා අහන කවුද දිනුවේ කියලා. එතකොට කවුරුවත් දැන් එතන ඒ ක්‍රිකට් ආයතන සම්බන්ධ අය කිසිම කෙනෙක් කියන්නේ නැහැ කවුද දිනුවේ. ඒගොල්ලෝ කියන්නේ ක්‍රිකට් දිනුවේ කියලා. කොයිලාකත් ළමයින්ට කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ස්කෝක් කරනවා. ලකුණු ඔක්කොම ස්කෝක් කරනවා. හැබැයි ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියන්නේ මේ ටීම් එක තමයි වින් කරේ කියලා. ඒක මම හිතන්නේ හරිම වැදගත්. මොකද ළමයින් අතර තරඟය කියන එක එන්නේ නැහැ. ඒතර ඒ වගේම තව මට හොඳ උදාහරණ දෙන්න පුළුවන්. දැන් සංගීත වාදන තරඟවලදී අපි කියන්නේ ඉන්ටර් ස්කූල් මේ තරඟවලදී ඒ කොවිලක්වත් පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය කියලා තෝරන්නේ නැහැ. ඒ ඒගොල්ලන්ට ඒ ඕඩ් එක දෙන්නේ ඒගොල්ලෝ කොයිතරම් හොඳට මොන ලෙවල් එකෙන් ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක ඉදිරිපත් කරාද කියන කුඩු තමයි. ඒතර ඒගොල්ලන්ට වෙනුනේ ප්ලැටිනම් ගෝල්ඩ් සිල්වර් කියලා දෙනවා විතරයි. හැබැයි මේ ඉස්කෝලේ පළවෙනිය මේ ඉස්කෝලේ දෙවෙනිය එහෙම කියලා දෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ඉතාම මේ වැදගත් දෙයක්. අපි කවුරුත් එච්චර හිතන්නේ නැති වුණාට ඒකෙන් අර ළමයන් අතර තියෙන තරඟේ සෑහෙන අඩු වෙනවා. ඉතින් තරඟේ අඩු වෙනක ඇත්තට මම හිතන්නේ අපි කරන්න ඕන දේ මොකද තරඟේ වැඩි වෙනකින් අපි දන්න කොට ඒකේ තියෙන අහිතකර ප්‍රතිඵල මොනවාද කියලා. ඉතින් මම හිතන්නේ ඔයා කතා කරපු එක විශේෂ මේ දෙයක් කියලා මම හිතනවා මේ අපි කලින් නොදැන හිටපු. I think කවුරු හරි දැන් ඕස්ට්‍රේලියාවේ අපි දැන් මෙහි ඉන ශ්‍රී ලාංකික අම්ම කෙනෙක් හරි තාත කෙනෙකුට හරි දැන් තමන්ගේ දරුවෝ චෙස් ක්‍රීඩාවට ඇතුළත් කරන්න වගේ එහෙම අදහසක් තියෙනවා නම් සහ එහෙම ඒ වගේ කෙනෙකුට ඔබට දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවද විශේෂ?
2: ඔව් මෙහි ඉස්කෝල අනිවාර්යයෙන්ම චෙස් කියන එක ක්‍රීඩාවක් විදිහට තියෙනවා. එතකොට මෙහි තියෙන අනිද්දය තමයි දැන් ඔයා ස්පෝර්ට් එකට යන්න ඔයාර ට්‍රයල් එකක් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මුකුත් ගෙවන්න මුකුත් කරන්න ඕනේ නැහැ. නිකන් දවසක් ළමයා පන්තියට ගිහිල්ලා බලනවා හොඳද ඉන්න පුළුවන්ද මේ පන්තියට ගැලපෙනවද කියලා. ඊට පස්සේ ඒ පන්තියේ දැන් ඒ උගරණ ගුරුවරයාත් අනිත් පැත්තෙන් දෙමව්පියන්ට කියන්න ඕනේ ඔයාගේ ළමයා මගේ පන්තියේ ඉඳගෙන ඉගෙන ගන්න සුදුසු තත්ත්වයක ඉන්නවද. සමහර කෙනෙක් පොඩි වෙන්න පුළුවන්, ගොඩාක් පොඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ කෙනෙක් තේරු ගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාගේ හැසිරීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒතකොට ඒක කතා කරලා අර ට්‍රයල් එකක් කරලා බලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් හානියක් වෙන්නේ නැහැ. කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ. වාටි ට්‍රයල් එකට ගිහිල්ලා ළමයා ඕකේ නම් එතකොට වාට ස්පෝට් එකේ දොරගන්න පුළුවන්. ඔව්
1: හොඳයි මාද. ඉතින් ඔබට බොහොම ස්තුතියි. ඇත්තටම දැන් අපි අපේ මේ කතාබහේ අවසානයට ඇවිල්ලා තියෙන. ඉතින් අවසාන වශයෙන් මම අහන්න කැමතියි මේ ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලා.
2: එතකොට චෙස් මේම දිගටම උගන්වන්න මගේ ලොකු ආසාවක් තියෙනවා සහ ප්ලේ කරන්නත් විශේෂම ක්‍රීඩාවක් වශයෙන් සහ ඉතින් දැන් මගේ අනිත් වෘත්තිමය පැත්ත ගත්තොත් මම සිවිල් ඉංජිනේර කෙනෙක් ඉදිරියට තමයි ලංකාවේ වැඩ කළේ. එතකොට ඒ අංශයෙන් කැරිය එක ඉස්සරහට හදාගෙන යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා මගේ.
1: හොඳයි. ඉතින් ඔබට බොහොමත් ස්තුතියි අද අපේ මේ ශ්‍රී ලාංකික අසනන් නිවුණෙන් 4B1 විද්‍යාලයේ මැදිරියට ඇවිල්ලා ඔබ ගැන විස්තර වගේම අපි නොදන්න චෙස් ගැනත් අපිට කියලා දුන්න එක ගැන. ඉතින් ඔබට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබෙන් සමගන්න ඔබට බොහොම ස්තුතියි.
2: බොහොම ස්තුතියි.

0: හොඳයි. මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් කාලීන මාතෘකාවක්. අර මුලින් හැඳින්වීමේදී ලලිත් මතක් කළා වගේ මේ මෑත කාලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවල විශේෂයෙන් මේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කර්ලියට එන වචනයක් තමයි මේ එල් නිනෝ කියන්නේ. ඇත්තට මේක පාරිසරික තත්ත්වයක්. මේක ඇත්තටම මේ කාලේ කර්ලියට එන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ කාලගුණ විද්‍යාඥයින් ඒ වගේම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඊට අනුබද්ධිත අනිත් සංවිධානත් ලෝකයට පූර්ව අනතුරැඟීමක් වගේ දෙයක් කරලා තියෙනවා මේ එල් නිනෝ තත්ත්වය ගැන මේ 2026 මේ වසරේ අගභාගයේ සහ 2027 එන අවුරුද්දේ මුල් භාගයේදී ලෝකයට මේ වතාව වෙන එල් නිනෝ කියන තත්ත්වය මේ වෙනදට වඩා දරුණු විදිහට බලපානවායි කියලා. ඒ අනුව හුඟක් තදබල මේ ප්‍රතිඵල ලබා දෙන බලපෑම් ඇති වෙන තත්ත්වයකට උද්ගත වෙනවායි කියලා කියනවා. හොඳ අපි බැලුවොත් මේ එල් නිනෝ කියන දේ කාලගුණික විපර්යාසය කාලගුණික තත්ත්වය ගැන ඒක ඇත්තරම මේ සුනාමි වගේ මේ දුර්ලභ සිදුවීමක් නෙමෙයි. ඒක ඇත්තරම මේ විටින් විට චක්‍රාකාරව විටින් විට ඇති වෙන කාලගුණික විපර්යාස තත්ත්වයක්. මේ ඉතින් මේක ඇත්තරම අවුරුදු 3-7 වගේ කාල පරාසයක් ඇතුළත මේ ඇති වෙනවා. ඒ අනුව තමයි මේ අපි මේ එල් නිනෝ කියන தත්ත්වය විග්‍රහ කරන්නේ. මේ එල් නිනෝ කියන එකත් එක්කම බැඳිලා යන තවත් වචනයක් තියෙනවා ලා නිනා කියලා. මේ එල් නිනෝ සහ ලා නිනා කියන්නේ දෙකම පාරිසරික தත්ත්වයන් දෙකක්. නමුත් 100%ක් පරස්පර මේ සිදුවීම්. පරස්පර මේ පාරිසරික தත්ත්වයන්. එල් නිනා කියන්නේ ඇත්තරම මේ උණුසුම් වෙන වායුගෝලයේ උණුසුම් වෙන ග්‍රීෂ්ම ඍතුවක් වගේ කාලගුණ තත්ත්වයක්. ඒ වගේම ලා නිනා කියන්නේ එහෙම නෙමේ, බොහොම සිසිල් මේ සීතල අධික කාලගුණක තත්ත්වයක්. මේ ඇත්තර මේ වචන දෙක ස්පාඤ්ඤ භාෂාවෙන් කැඩිලා ආපු වචන දෙකක්. මේ එල් නිනෝ කියලා කියන්නේ ඇත්තරම ද බෝයි, එහෙම නැත්නම් පිරිමි දරුවා කියන එකත්. ලා නිනා කියන්නේ මේ ගැහැණු දරුවා, ද ගර්ල් කියන මේ තමයි, ඒ විදිහට තමයි මේ ස්පාඤ්ඤ භාෂාවෙන් මේක ඇවිල්ලා තියෙන්නේ. ඇතරම මේ
1: ඔව් හර්ෂ, මේ දැන් මට ප්‍රශ්න තියෙනවා, ඇයි මේ එහෙම ඒ විදිහට මේ ගැහැණු දරුවා සහ පිරිමි දරුවා කියලා මේක මේ හඳුන්වන්න විශේෂ හේතුවක් තිබුණාද?
0: ඔව් ලලිත, ඇතරම මෙහෙමයි, එල් නිනෝ කියන පාරිසරික තත්ත්වය ඒ නම පටබැඳින්න තමයි, ඒ නම තමයි මුලින්ම ලෝකය දැනගන්න තියෙන්නේ. එල් නිනෝ කියන වචනය ඇවිල්ලා තියෙන්නේ පේරු රාජ්‍යයේ මේ දීවරයින් මුහුදු යනකොට ඒගොල්ලන්ට දැනිලා තියෙනවා දෙසැම්බර් මාසයට ලං වෙන, සමහර අවුරුදුවල දෙසැම්බර් මාසයට ලං වෙනකොට ඒගොල්ලන්ගේ මේ මුහුදේ උෂ්ණත්වය වෙනදට වඩා රස්නේ වැඩි වෙන තත්ත්වයක්. ඒතකොට මේ දෙසැම්බර් මාසය වෙන හින්දා ඒක ඒගොල්ලෝ ජේසුස් දරුවට ආදේශ කරන්න, එයා පිරිමි දරුවෙක් හින්දා ඒගොල්ලෝ පිරිමි දරුවගේ මේ ස්පාඤ්ඤ භාෂාවෙන් වෙන එල් නිනෝ කියලා ඒ නම පටබැඳුනා. ඊට පස්සේ පසු කාලීනව මේ ඊට සාපේක්ෂ අනිත් පැත්ත තියෙන පාරිසරික தත්ත්වය වෙන ලා නිනා කියන தත්ත්වය පරිසරවේදීන් සහ කාලගුණ විද්‍යාඥයින් සොයාගත්තට පස්සේ තමයි අරකට එල් නිනෝ කියන தත්ත්වයට පිරිමි දරුවා කියලා එක වැටුණා. නම් ලා නිනා වලට ගැහණු දරුවා කියන නම පටබැඳිලා තියෙනවා. එහෙම තමයි ඒක මේ නම මේ නම් දෙක මේවට පටබැඳුනේ. අපි දැන් ගත්තොත් මොකද්ද මේ එල් නිනෝ කියන්නේ කියලා ඒක මම විස්තර කරන්න බොහොම කෙටියෙන් විස්තර කරොත්, එල් නිනෝ කියන්නේ පැසිෆික් සාගරයේ සමකයට ආසන්නව තියෙන ජලකඳ ඊට ආශ්‍රිතව ඉහළින් තියෙන වායුගෝලයේ වාත ප්‍රවාහයත් ඒ කියන දෙකම සාමාන්‍ය පාරිසරික තත්ත්වයටතේ සිදුවෙන හැසිරීම් රටාවෙන් මිදිලා වෙනස් විදිහකට ක්‍රියා කිරීමේ නැති වෙන අසාමාන්‍ය පාරිසරික තත්ත්වයක්. ඒතකොට දැන් මම මේක විස්තර කරන්න ගියොතින් මං හිතන්නේ වඩා ලේසි මම මේ පැසිෆික් සාගරයේ සමකයට ආසන්නව සිදුවෙන සාමාන්‍ය පාරිසරික තත්ත්වය හඳුන්වලා දුන්නා. ඉතින් ඒක කියනවා නම් ඇත්තටම මේ පැසිෆික් සාගරය අපි දන්නවා නැගෙනහිර මායිමේ තියෙන, ඒ කියන්නේ නැගෙනහිර පැත්තේ තියෙන රටවල් හැටියට මේ බේසිකලි ඇමරිකාව ඇමරිකාවේ උතුරු ඇමරිකාව සහ දකුණු අප්‍රිකානු මහද්වීප දකුණු ඇමරිකානු මහද්වීප වල තියෙන රටවල් ඒ කියන්නේ පේරු, ඉක්වඩෝරය, චිලි, කොලොම්බියාව, මෙක්සිකෝව, ඇමරිකාව වගේ රටවල්. ඒ වගේම තමයි මේ පැසිෆික් සාගරයේ බටහිර තීරයේ තියෙන්නේ. අපි ඔස්ට්‍රේලියාව ඉන්නවා, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, මේ ජපානය, කොරියාව වගේ රටවල්. නමුත් අපිට මේ දැන් මේ එල්නිනෝ කියන தත්ත්වය කතා කරන්න ඕන මේ සමකයට ආසන්නව හින්දා මම කතා කරන්න නැගිනහිර පැත්තේ තියෙන්නේ මේ පේරු සහ ඉක්වඩෝරයත්, බටහිර පැත්තේ තියෙන්නේ ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ මැලේසියාව කියන රටවලුත් කියලා. එතකොට දැන් සාමාන්‍ය පාරිසරික தත්ත්වයටදී වෙන්නේ ඔය පැසිෆික් සාගරයේ සමකයේ හරහා මේ සුළං ධාරාවක් ගමන් කරනවා නැගෙනහිර සිට බටහිර දිශාවට. ඒ කියන්නේ දකුණු ඇමරිකානු පැත්තේ ඉඳන් ඔස්ට්‍රේලියාව අපේ පැත්තට උලංග ධාරාවක් ගමන් කරනවා. ඒකට අපි කියනවා මේ ට්‍රේඩ් වින්ග්ස් කියලා. ඒ ට්‍රේඩ් වින්ග්ස් වලට ඒ ගමන් කරන්න ඇත්තටම ඒ ට්‍රේඩ් වින්ග්ස් ගමන් කරන්නේම හේතුව නිසා පැසිෆික් සාගරයේ මතුපිට තියෙන ජලකඳ මේ උලංග ධාරාවත් එක්ක නැගෙනහිර සිට බටහිර දිශාවට ගමන් කරනවා. අපි දන්නවා මේ සාගරයක උඩ තියෙන මතුපිට තියෙන ජලකඳේ උෂ්ණත්වය සාපේක්ෂව වැඩි, ඒකේ ගැඹුර යට තියෙන වතුර වලට වඩා. මොකද යට තියෙන වතුර සිසිල්. ඒතකොට දැන් අර මේ ජලකඳ නැගෙනහිර සිට බටහිර දිශාවට ගමන් කරනකොට නැගෙනහිර දිශාවේ අඩු වෙන ජල ප්‍රමාණය පුරවන්න යට තියෙන සිසිල් ජලය උඩට එනවා දකුණු ඇමරිකාව පැත්තෙන්. ඒ කියන්නේ චිලි, ඉක්වඩෝරය පැත්තෙන් එන්නේ මේ සමුද්‍ර යට තියෙන රද්ද වෙච්ච ජලය සමාන වෙන මේ සිසිල් ජලය. එතකොට ඒ ඒ ඒ සිසිල් ජලය එහෙම එනකොට ඒ එන්න මේක තමයි ඇත්තටම සාමාන්‍ය මේ පැසිෆික් සාගරයේ සාමාන්‍ය පාරිසරික තත්ත්වය කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ ට්‍රේඩ් වින්ග්ස් කියන එක නැගෙනහිර සිට බටහිරට ගමන් කරනවා, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව වගේ පැති ඒ වගේ අපේ බටහිර පැත්තේ පැසිෆික් සාගරයේ බටහිර පැත්තේ තියෙනවා රත් වෙච්ච වාතය සහ රත් වෙච්ච මුහුදු ජලය, නැගෙනහිර පැත්තේ තියෙනවා සිසිල් වාතය සහ ජලය.
1: ඒක මේ ට්‍රේඩ් වින්ස් දවක නැගෙනහිර සිට බටහිරට මේ දිශාවට තමයි හැමන්නේ කියලා. එතකොට ඒක දැන් හැමෝ සැරේකදී මේ ට්‍රේඩ් වින්ස් හටගන්න ලාවේදී ඒ දිශාවටද ගමන් කරන්නේ නැත්නම් පස්සේ?
0: ඔව් ඔව්. ට්‍රේඩ් වින්ස් කියන්නේ ඇත්තරම මේ සමකයට ආසන්නව ඇති වෙන මේ සුළං ප්‍රවාහයක්. ඒක ඇත්තරම අපි ඇට්ලාන්ටික් සාගරය ගත්තත්, පැසිෆික් සාගරය ගත්තත්, ඉන්දියන් සාගරය ගත්තත් සමකයට දිගේ ඒක ආසන්නව හැමතිස්සෙම වෙන්නේ මේ නැගෙනහිර සිට බටහිරට තමයි ඒ සුළං මේ ගමන් කරන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඇත්තරම මේ අපි දන්නවා මේ ඉර එළිය ලෝකෙට පෘථුවියට වැටෙනකොට ඒක සමානව බෙදෙන්නේ නැහැ. සමකයට ආසන්නව වැඩිපුර මේ ඉර එළිය වැටෙනවා, ද්‍රව වලට ආශ්‍රිතව අඩුවෙන් වැටෙන්නේ. ඒත් එක්කම මේ පෘථුවිය භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වීමත් ඒක සාධකයක් වෙනවා. ඊට අමතරව අර මේ සමකයට ආසන්න ප්‍රදේශවල තමයි වැඩිපුර මේ වාත වායුගෝලීය පීඩනය ඇතරම අඩුයි. මොකද ඒ හරිය රස්නේ මේ රස්න වාතය තියෙන හින්දා ඒව ඉක්මනට ගමන් කළා. ඒ හරිය අඩු පීඩන තත්ත්වයන් තියෙනවා. ද්‍රව වලට සාපේක්ෂව, ඒ කියන්නේ ද්‍රව දෙපැත්තේ තියෙන පීඩන තත්ත්වයන් ඇතරම ඊට වඩා වැඩි. එතකොට සාමාන්‍ය වායුගෝලීය තත්ත්වයටදී මේ ද්‍රවවල සිට සමකයට මේ වාතය ගමන් කරනවා. එතකොට ඒක තමයි සාමාන්‍ය විදිහට ඇති වෙන්නේ. මේ ඔක්කොගෙම සංකලනයක් හැටියට සමකය දිගේ සාමාන්‍ය තත්ත්වයටදී නැගෙනහිර සිට බටහිරට ට්‍රේඩ් වින්ග්ස් ගමන් කරනවා. ඇතර මේක ට්‍රේඩ් වින්ග්ස් කියලා එක නම හැදිලා තියෙන්නේත් ඔය මේ ඈත කාලේ මේ රුවල් නැව්වලට මේ ගමන් කිරීමට මේ උදව් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වෙළඳ කටයුතු වලට රුවල් නැව් ගමන් කරලා තියෙන්නේ. සාමාන්‍ය අපි හිතනවා
1: යුරෝපේ ආධාරයෙන් තමයි මත රුවල් නැව් ගමන්
0: කරන්නේ. යුරෝපේ ඉඳන් ඇමරිකාවට එහෙම එන්න ඒවා පහසු වෙලා තියෙනවා. ඉතින් ඒවා හින්දා තමයි ඔය ට්‍රේඩ් වින්ග්ස් කියන නම හැදිලා තියෙන්නේ. ඉතින් දැන් ඔය එල්නිනෝ කියන තත්ත්වය මේක වෙනස් වෙනවයි කියලා කියන්නේ, ඒ කියන්නේ අංකවේ දැන් අසාමාන්‍ය පාරිසරික තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා. ඒ අසාමාන්‍ය පාරිසරික තත්ත්වය නිර්මාණය වෙන්නේ මේ ට්‍රේඩ් වින්ග්ස් කියන එක බලපෑමේ අඩු වෙනවා. එහෙම නැත්නම් නැති වෙනවා. සමහර වෙලාවට ඒක අනිත් පැත්තට එනවා. ඒ කියන්නේ නැගෙනහිර සිට බටහිරට ගිය වාතය සහ ජල ප්‍රවාහයන් බටහිර සිට නැගෙනහිරට යන්න පටන් ගන්නවා. එතකොට මේ ඔක්කොම අර සාමාන්‍ය තත්ත්වයේ තියෙන පරිසරික කන්ඩිෂන් එක වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ තමයි ඇත්තටම එල් නිනෝ කියලා කියන්නේ. අපි නිකන් වචනයෙන් ගත්තාම මේක බොහොම මහ සරල දෙයක්. නමුත් ඒක ඒ තියෙන ජල කඳත් එක්ක, මහා පරිමාණයේ තියෙන ජල කඳත් එක්ක ඊට ආශ්‍රිතව වෙලා ඇදිලා තියෙන පරිසරික තත්ත්වයන් වල වෙනස් වීම හින්දා ඒක ලොකු ඉෆෙක්ට් එකක් ඇටියට මේ ලෝකයට දැනෙනවා. ඇත්තටම ඕක තමයි මේ එල් නිනෝ කියලා කියන්නේ. ඉතින් තවදුරටත් අපි කතා මේ කතාව දිගට ඉදිරියට ගෙන යමු. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවත් අපි ජීවත් වෙන ඕස්ට්‍රේලියාවත් විශේෂයෙන්ම බ්‍රිස්බෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයත් මේ එල් නිනෝ මේ කන්ඩිෂන්ස් වලට මොන වගේද බලපාන්නේ කියලා. අපි සඳුන් ගීතයක් රසින් ඉඳලා ඊටර ටික කරගෙන යමු.

0: හොඳයි. ඉතින් මේ දැන් අපි කතා කරමු මේ ලංකාවට මේ එල්නිනෝ කියන තත්ත්වය කොහොමද බලපාන්නේ කියලා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට 1950 ඉඳන් මේ වෙනකන් එල්නිනෝ කියන තත්ත්වයන් 26ක් ලංකාවට අත්විඳලා තියෙනවා. නමුත් ඇත්තටම දරුණුවටම මේ ලැබිච්ච අවස්ථාවන් 3යි කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද ඇත්තටම අපි ඉන්නේ පැසිෆික් සාගරේ නෙමෙයි, අපි ඉන්දියන් සාගරයේ මේ පැත්තකට ඉන්නේ. එතකොට එල්නිනෝ කියන මේක අපිට කෙලින්ම ඉෆෙක්ට් එකක් ලැබෙන්නේ නැහැ. ඒක නිසාම වෙන්න ඇති අපිට මේ එල්නිනෝ කියන එල්නිනෝ කියන තත්ත්වය 2026 දිසා 27 දී කොහොමද ලංකාවට දැනෙන්නේ කියලා නිශ්චිතවම පූර්ණ නිගමනයකට එන්න බෑ. නමුත් දැන් මේ කියන්නේ WMO එක, කියන්නේ World Meteorological Organization එක කියන විදිහට එල්නිනෝ කියන එක ලංකාවට දැනෙන්නේ මේ ලංකාවේ එන නැගෙනහිර මෝසම් වැසි වලින් අඩුවීමක් එක්ක වියලි කාලගුණික තත්ත්වයක් එනවා. ඒත් එක්කම නියං කාලයක් ලැබෙනවා කියලා, විශේෂයෙන්ම මේ අවුරුද්ද ජූලයි සහ අගෝස්තු අතර. නමුත් දැන් අගෝස්තු මේ අගෝස්තුවේ අපිට තියෙන්නේ නියං කාලයක් නෙමෙයි, අපිට තියෙන්නේ වර්ෂාපතනයක්. ලංකාවේ ගම් වතුර ගලලා නාය ගිහිල්ලා ජන ජීවිත ගත වෙලා ඒ වගේ. ඒක තමයි කියන්නේ දැන් මෙතන අපිට හරියට ලංකාවට බලපාන විදිහ හරියටම කියන්න බෑ. නමුත් මේගොල්ලෝ දීපු පූර්වගතනයට සම්පූර්ණ විරුද්ධ පැත්ත තමයි දැන්ට වෙලා තියෙන්නේ, අත්විඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බලනකොට ලංකාවට මේකේ වෙන බලපෑම ගැන කතා කරනවා නම් අපි කෘෂිකාර්මික රටක්, අපිට ඉතින් ඇත්තටම වී වගාව, තේ වගාව සහ එළවලු භෝග වගාවට මේකෙන් වෙන බලපෑම සමහර වෙලාවට නියං කාලයක් ඇති වුණොත්, මේ කියන විදිහට නියං කාලයක් ඇති වුණොත් අපිට ඒවා මේ වෙනවා. අපි දන්නවා අපිට නිරිත දිග මෝසමෙන් යල කන්නේටත්, ඊසන දිග මෝසමෙන් මහ කන්නේටත් වගා කරගෙන තමයි අපි මේ පාරම්පරික විදිහට අපේ ගොවියෝ ලෑස්ති වෙලා වැඩ කරන්නේ. ඒක අපිට බලපෑමක් ඇති වෙනවා කෘෂිකර්මාන්තයට වගාවන් වලට. ඊට අමතරව ජලවිදුලියෙන් 30% ජලවිදුලියෙන් තමයි ලංකාවේ මේ මුළු ජාතික විදුලි බල පද්ධතියෙන් 30% ජලවිදුලියෙන් නිෂ්පාදනය වෙනවා. නියං කාලයක් ආවොත් අපිට ඒකට මේ තර්මල් එනර්ජි වලට යන්න වෙයි. ඊට අමතරව මේ පානීය ජලය ලංකාවේ ඇත්තම දැන් අපිට ජල පෝෂක ගොඩක් තිබුණාට අපි ඇත්තම මේ අපිට තියෙන අවම පහසුකම් හින්දා අපිට පානීය ජලය වල ඇත්තම බොහොම අවම තත්ත්වයක තියෙන. ඉතින් ඒ වගේ ප්‍රශ්න හින්දා අපිට ජල පානීය ජලයේ මේ නියං කාලයකදී ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න මේවත් එක්ක යනකොට දැන් අපි බලන්න ඕන අපේ ලංකාවට වගේම ඕස්ට්‍රේලියාවටත් කොහොමද මේක බලපාන්නේ කියලා. ඕස්ට්‍රේලියාවේ ඇත්තටම මේ තියෙන්නේ මේ වගේ තත්ත්වයන් හුඟක් බොහොම නියත සහ පැහැදිලි මේවා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ලංකාවට මේ ඕස්ට්‍රේලියාවට අපි ඉන්න විශේෂම අපි ඉන්න හරියට මේ නියම් කාලයක් ඇති වෙන්න පුළුවන් වර්ෂ මේ කියන්නේ වර්ෂාව නැති අධික උෂ්ණත්වයක් තියෙන ලැබුගිනි තත්ත්වයන් තියෙන අවස්ථාවන් තමයි පූර්වගතනය කරලා තියෙන්නේ.
1: ඔහර්ෂණ ඉතින් මම දැනගන්න කැමති මේ ලංකාවේ මේ තත්ත්වයට තියෙන සූදානම කොහොමද කියලා.
0: ඔව් මං හිතන්නේ අර දිට්ටවසු ලිකුණාටුවත් එක්කම වෙන්න ඇති. ඒකෙන් වෙච්ච මේ විවේචන හින්දා දැන් මේ පාර අපේ රජය මේකට මේ වෙනකොටත් අමාත්‍යංශ මට්ටමින් කමිටුවක් දාලා තියෙනවා. ඒකට මේ ඉන්නවා මේ කෘෂිකර්මාන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කලගුණ දෙපාර්තමේන්තුව, මේ වාරිමර්ග දෙපාර්තමේන්තුව, වනජීවී සහ ආපදා කළමනාකරණ අංශවල එකතු වෙලා මේ අමාත්‍යංශ මට්ටමින් අනුකමිටුවක් මේව කළා තියෙනවා. ඒ වගේ තමයි දැනට මේ වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ කතිකාවතත් එක්ක අද අපේ කාලය මාර වේගෙන යනවා කීර්ති. ලලිත්,
1: ඔව් ඔහර්ෂත් මං හිතන්නේ ඉතින් අපිට නොදැනුම
0: කාලයකට
1: වෙලා ගියා. ඉතින් අපි කැමති අපේ අසන්නන්ගේ සමුගන්න මේ අවස්ථාවේදී ඉතින් ඔබට පුළුවන් අපේ මීළඟ වැඩසටහන ලබන ඉරිදා අරුණැල සමගත්, ඉන්පසු එළඹෙන බදාදා නැවතත් සඳල සමගින් ඔබට එකතු වෙන්න. ඉතින් ඔබ සමට සුභ රාත්‍රිය වගේම අයබෝවන්.